0: SBS, a world of difference. You're with SBS Sinhala on mobile, online, and on radio.
1: මේ ආරම්භ වන්නේ SBS ගුවන් විදුලියේ සිංහල සේවයයි. ගුවන් විදුලියෙන් අන්තර්ජාලයෙන් සහ ජංගම දුරකථනයෙන්.
2: අයිබෝන් හැම දෙනාටම 2026 අවුරුද්දේ ජූනි මාසේ 5 වෙනි සිකුරාදා. අවුරුද්ද මැද භාගයටත් අපි ඇවිල්ලා හිතා ගන්නවත් බෑ නේද? හිතනවා හැම දිනාම සතුටින් සහල්ුවෙන් අද සිකුරාදා දවසේ ඉන්නවා කියලා. අද දවසේ SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන ඔබට සමීප කරන්නයි මේ සෝදානම් වෙන්නේ. අද වැඩසටහන ඔබට ගෙනෙන මම අතිනි අමරසිරි. මාත් එක්ක අද වැඩසටහන ඉදිරිපත් කරන්න අපේ විධායක නිෂ්පාදක කස්සප සෙනරත් එකතු වෙනවා අපේ සිඩ්නි අන්තයේ සිට. අද SBS සිංහල වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ මෙල්බර්න් ගුවන් විදුලි සංකේතයේ සිටයි. ඉතින් අපේ වැඩසටහන ආරම්භයේදීම අපි විකාශය කරන මේ භූමියේ පාරම්පරික අයිතිකරුවන් පිළිගන්න අපි කැමතියි. SBS සිංහල වැඩසටහන කුලීන් ජාතියේ වුරුන්ජුයි වොයි වුරුන් ජනතාවටත් ඔවුන්ගේ අතීත සහ වර්තමාන වැඩිහිටියන්ටත් අපි අපේ ගෞරවය පුද කර සිටිනවා. ඒ වගේම අද වැඩසටහන ගෙන එන මේ භූමියේ සියලුම අබරිජිනල් සහ ටොරස් සමුද්‍රවැසියන්ගේ පාරම්පරික හිමිකරුවන්ටත් අපි අපේ ගෞරවය පුද කර සිටිනවා. එහෙනම් ඉතින් යොමුෙමු අපි අද දවසේ වැඩසටහන් පෙළ ගැස්ම දිහාවට. සුපුරුදු පරිදි මුලින්ම දෙස් විදෙස් තොරතුරු එක්ක කසප සූදානමින් ඉන්නේ ඔබට SBS සිංහල ප්‍රවෘත්ති ප්‍රකාශය ගෙන එන්නට. මීළඟට ඔස්ට්‍රේලියාවේ මේ Employment Services System නැත්නම් රැකියා සේවා සැපයුම් පද්ධතියට වසර 30කට පස්සේ ප්‍රතිසංස්කරණ සිදු වුණා කියලා රජය පැත්තෙන් ඇහෙනවා. ඒ වුණාට විශේෂඥයින් කියන්නේ මේක රිෆෝම් එකක් නම් නෙමෙයි රීබ්‍රෑන්ඩින් එකක් කියලා. ඔබ ජොබ් සීක කෙනෙක් නම් රැකියා සොයන්නෙක් නම් ඉතින් එකතු වෙන්න අපේ කාලීන විග්‍රහයත් සමග ඔබට විශේෂ තොරතුරු රසක් දැනගන්නට පුළුවන්. මීළඟට අපේ වැඩසටහනේ දෙස් විදෙස් තොරතුරු දැනගතයින් පස්සුව අපි යොමු වෙන්නේ අපේ මව්බිම ශ්‍රී ලංකාව පැත්තෙන් ඇහෙන තොරතුරු දැනගන්න. සුපුරුදු පරිදි මාධ්‍යවේදී මනෝජ් උද්දටියාවල තමයි මව්බිමෙන් පුවත් විකාශය අපට ගෙන එන්නේ. චන්දරේගේ වයිෆ් හම්බලා තියෙනවද? චන්දරේගේ වයිෆ් දැන් සිනමාවට නැගිලා තිබෙනවා. ඉතින් චන්දරේගේ වයිෆ් අපට මුණගස්සන අධ්‍යක්ෂක ප්‍රසන්න ජයකොඩි සමගයි අත තරුෂියක තරුකතා විශේෂාංග ඔබට අහන්නට ලැබෙන්නේ. සුපුරුදු පරිදි ක්‍රීඩාලෝලී ඔබට අද වැඩසටහන අවසන් භාගයේ සතියේ ක්‍රීඩා විග්‍රහය අපි ගෙන එනවා. ඉතින් ආරාධනා කරනවා ක්‍රීඩාවට උනන්දුවක් දක්වන ඔබට මාධ්‍යවේදී රංගන සෙනවිරත්න ශ්‍රී ලංකාවේ සිටගෙන එන ක්‍රීඩා විග්‍රහයට සවන් දෙන්නට. එහෙනම් අපි මුලින්ම දැනගමු දෙස් විදෙස් පුවත්.
3: අද ජුනි මාස 5 වෙනිදා සිකුරාදා. SBS ප්‍රවෘත්ති සංස්කරණය සහ ඉදිරිපත් කිරීම කස්සප සෙනරත්. සිරස්තල. ෆෙඩරල් රජයේ යෝජිත බදු සංශෝධන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත වෙයි. ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 60කට පැන වූ නව ඇමරිකානු තීරු බදු අසාධාරණ සහ අනවශ්‍ය දෙයක් බවට ෆෙඩරල් රජයෙන් ප්‍රකාශයක්. නිව් සවුත් වේල්ස්හි දේශීය ඔසුසල් හරහා වෛද්‍ය නිර්දේශ රහිතව උපත් පාලන පිති ලබා ගැනීමට ඉඩ. එකඟතාවයකට පැමිණිය හැකිනම් යුක්රේනය සමග සාමගි විසුමකට සූදානම් බව රුසියානු ජනාධිපතිගෙන් ප්‍රකාශයක්. ආසියාවේ එදා මෙදා තුර දෙවන හොඳම හෙල්ල විසිකිරීමේ වාර්තාව පිහිටුවීමට රුමේෂ් පතිරගේ සමත් වෙයි. දැන් පුවත් සවිස්තරව. ෆෙඩරල් රජයේ යෝජිත බදු සංශෝධන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත වුණා. කෙසේ වෙතත් අදාළ යෝජනා සඳහා සෙනට් සභාව හරහා යම් වෙනස්කම් ගෙනීමට හෝ නීතියක් බවට පත්වීම වැළැක්වීම සඳහා සඳහන් විපක්ෂයට හරිත පක්ෂයේ සමග එකඟතාවයකට ඒමේ හැකියාව තවමත් පවතිනවා. මෙම විසකුරු බදු යෝජනා නැවැත්වීමට ඕනෑම අයකු සමග කටයුතු කරන බව ෆෙඩරල් විපක්ෂ නායක ඇංගස් ටේලර් පවසනවා. නමුත් අගමැති ඇන්තනි ඇල්බනීසි පවසන්නේ රජයේ ඉදිරිපත් කරන සමස්ත වෙනස්කම් මාලාවටම විපක්ෂයේ දක්වන මේ හුදු විරෝධය දේශපාලන ප්‍රලාපයක් බවයි.
4: And today of course they voted against the legislated 5 rounds of income tax cuts that were put forward. No wonder no wonder they've brought Tony Abbott back to run the Liberal Party, Mr Speaker. A bloke who was dumped by his own party, then dumped by his own electorate, and they've made him party president. At least when they resurrected the dinosaurs in Jurassic Park, they chose a species that had been successful.
3: Australia vetulu ratawal hatak sadaha nava exa janapada thirubadu yojana asadharana saha anawashya deyak bawa federal rajaya pavasanawa. තම සැපයුම් දාමවල නූතන වහල්භාවය අවසන් කිරීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොකරන බව පවසන රටවල් සඳහා ඇමරිකා එක්සත් ජනපදය 12.5% දක්වා තීරුබදු වැඩි කිරීමට යෝජනා කළා. මෙම තීරණය දෘෂ්ටිවාදී හා මතභේදාත්මක බව පවසන අගමැති ඇන්තනි ඇල්බනීසි මෙම නවබදු ඇමරිකානු පාරිභෝගිකයන්ට කිසිසේත්ම යහපතක් ඇති නොකරනු ඇති බව පෙන්වා දෙනවා. New South Wales හි දේශීය ඔසුසල් හරහා වෛද්‍ය නිර්දේශ රහිතව උපත්පාලන පෙති ලබා ගැනීමට ඉඩ සැලසෙන වැඩසටහනක් අද සිට ක්‍රියාත්මක වනවා. මීට පෙර වික්ටෝරියා, ක්වීන්ස්ලන්ත සහ තස්මේනියාව යන ප්‍රාන්තද මේ ආකාරයට වෛද්‍ය මැදිහත්වීමෙන් තොරව පාරිභෝගිකයන්ට උපත්පාලන ක්‍රම සඳහා ප්‍රවේශය පුළුල් කරනු ලැබුවා. දැන් විදෙස් පුවතක්. එකඟතාවයකට පැමිණිය හැකිනම් යුක්‍රේන ජනාධිපති ව්ලඩ්මියර් සොලෙන්ස්කි සමග සාම ගිවිසුමකට එළඹීමට තමන් සූදානම් බව රුසියානු ජනාධිපති ව්ලඩ්මියර් පුටින් පවසනවා. ඇලස්කාවේ ඇන්කරේජ් හි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග පැවති සමුළුවේදී ඇති කරගත් අවබෝධතාවලට අනුකූලව යුක්‍රේනයේ සම්බන්ධයෙන් සම්මුතියකට රුසියාව විවෘත බව ඔහු පවසනවා. පස්වන වසරට එළඹ ඇති රුසියානු යුක්‍රේන ගැටුම අවසන් කිරීමට ගිවිසුමක් ඇති කර ගැනීමට නම් අදාළ එකඟතා යුක්‍රේනයේ පිළිගත යුතු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ. දැන් ක්‍රීඩා පුවතක්. ආසියාවේ එදා මෙදා තුර දෙවන හොඳම හෙල්ල විසිකිරීමේ වාර්තාව පිහිටුවීමට රුමේෂ් පතිරගේ සමත් වුණා. ඒ ඉතාලියේ රෝමේ පැවති ඩයිමන්ඩ් ලීග් තරගයේදී මීටර 92.62 දුරක විසිකිරීමක් සමගයි. ඒ සමග ඔහු ලෝක ශ්‍රේණිගත ලැයිස්තුවේ 8 වන ස්ථානයට පත්ව සිටිනවා. වැඩිදුර ක්‍රීඩා තොරතුරු අද ක්‍රීඩා විග්‍රහයෙන් බලාපොරොත්තු වන්න. ප්‍රවෘත්තිමින් සමාප්තයි. මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැදගත් තොරතුරු සම්පීඩනය අද මෞබිමින් පුවත් විශේෂාංගයෙන් බලාපොරොත්තු වන්න. ඔස්ට්‍රේලියාවේ සිදුවන උණුසුම් සහ කාලීන තොරතුරු දැන ගැනීමට SBS සිංහල අපගේ පොඩ්කාස්ට් වෙත සවන් දෙන්න. වැඩිදුර තොරතුරු සඳහා www.sbs.com.au/sinhala අපගේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
2: වසර 30කට වැඩි කාලයක් තුළ රැකියා සේවා සඳහා සිදු කරන ලද විශාලතම ප්‍රතිසංස්කරණය ලෙස රජය විසින් හඳුන්වා දෙන ප්‍රතිසංස්කරණ මේ වන විටත් නිවේදනය කොට තිබෙනවා. මෙම නව පද්ධතිය පිහිටුවා තිබෙන්නේ රැකියා විරහිත ඔස්ට්‍රේලියානුවන්ට රැකියා සොයා ගැනීමට උපකාර කිරීමේ අරමුණින්. නමුත් කාලයක් පුරා මෙම පද්ධතිය තුළ පැවති සම්බන්ධතා සහ පෞද්ගලික සැපයුම්කරුවන් අකණ්ඩව පවත්වාගෙන යාමත් සමග උපදේශකයින් පවසන්නේ මෙම රැකියා සේවා පද්ධතියේ වෙනස්කම් නව සන්නාමයක් ලබා දීමකට වඩා වැඩි දෙයක් නොවන බවයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙනෙනවා. රැකියා පිළිබඳ අමාත්‍ය අමන්දා රිෂ්වත් පවසන පරිදි මෙම වෙනස්කම් දශක තුනකින් ඔස්ට්‍රේලියාවේ රැකියා සේවාවන් සඳහා සිදු කරන ලද විශාලතම ප්‍රතිසංස්කරණයයි.
5: At an individual level, the system has one objective: to place people in a suitable, meaningful job. But it must do more than just job matching. A well-functioning employment service system must also be able to provide the right assistance to job seekers at the right time.
2: වත්මන් ක්‍රමය යටතේ රැකියා සොයන ඔස්ට්‍රේලියානුවන් මිලියනයකට අධික සංඛ්‍යාවක් වාර්ෂිකව ඩොලර් බිලියන 2ක යෝජනා ක්‍රමයක් යටතේ පුද්ගලික රැකියා සේවා සපයන්නන් හමුවීමට අවශ්‍ය වෙනවා. නමුත් මෙම ක්‍රමය අසාධාරණ බවට දැඩි ලෙස විවේචන එල්ල වී ඇති අතර අසාධාරණ ලෙස සුබසාධන අත්හිටුවීම් සහ ලාභ මත පදනම් වූ සැපයම් කරුවන් පිළිබඳව නිතිපතා පැමිණිලි ඉදිරිපත් වී තිබෙනවා. රැකියා සෙවීමේ අවශ්‍යතා සපුරාලීමට අපොහොසත් වීම නිසා බොහෝ දෙනෙකුගේ සුබසාධන ගෙවීම් අත්හිටුවීම නීති විරෝධී විය හැකි බව ඔම්බුස්ට්මන් වාර්තා දෙකකින් සොයාගනු ලැබුවා. වත්මන් ක්‍රමය පරිපූර්ණ නොවන බවට ඇය හඳුනා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස නව වෙනස්කම් ඉදිරිපත් කර ඇති බව අමාත්‍යවරිය පවසනවා.
5: The system is ill-equipped to respond to the diverse needs of over 1 million Australians who access this service each year. These concerns were echoed in the final report by the House Select Committee on Workforce Australia Employment Services in 2023, drawing on evidence from hundreds of submissions and witnesses. That report found that a one-size-fits-all approach across all elements of Workforce Australia is letting too many participants

0: SBS South Asian.
1: Your news from here
0: and hits from home.
2: You shouldn't have to choose between speed, reliability, and value. With Spectrum fiber-powered internet, you get all three for just $40 a month. No contracts, no commitment. Just fast and reliable fiber-powered internet you can count on. Switch today and get it for just $40 a month. Visit spectrum.com/40 for full details. Spectrum internet is powered by fiber and connected to the premises by coaxial lines. Restrictions apply.
3: ස්වයංක්‍රීය ඉලක්ක අනුකූලතා රාමුව මෙම රැකියා සේවා පද්ධතියට විශාල හානියක් සිදු කරන බව රජය දැන සිටි බවත් එහි නීත්‍යානුකූලභාවය පිළිබඳ ප්‍රශ්න තවමත් පවතින බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියා. පෞද්ගලික රැකියා සේවා සැපයුම් ආයතන විසින් අසාධාරණ ලෙස රැකියා සොයන පුද්ගලයින්ට දැඩි මූල්‍ය කප්පාදු නිර්දේශ කරමින් විශාල පරිමාණයේ වැරදි සිදු කරන බව ඇය අනාවරණය කළා.
4: Supports under this service stream will focus on what we know works to get people into jobs, like active job coaching, work ready supports, and training linked to in demand jobs. But these supports will also need to work for the participant by being clearly connected to their employment goals and to the jobs available in where they live.
3: Namut. දරිද්‍රතා විරෝධී මධ්‍යස්ථානයේ ප්‍රකාශක ජේ කූනන් පවසන්නේ අවම වශයෙන් 4% රැකියා විරහිතභාවයක් පමණක් තබා ගැනීමට නිර්මාණය කර ඇති ආර්ථිකයක රැකියා සඳහා පුද්ගලයින්ට දඬුවම් කිරීම වෙනුවෙන් රජය විසින් පද්ධතියක් ගොඩනගා ඇති බවයි. ඔහු පවසන්නේ රජය විසින් රැකියා සඳහා තනි පුද්ගල බාධකවලට වඩා ව්‍යුහාත්මක බාධක කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි.
5: What we need to see is, you know, to renationalize these services. Of course, there were issues with the Commonwealth Employment Service, but, you know, what is happening now is we're essentially seeing billions of dollars in money going overseas through hedge funds and investment firms that these providers are attached to. So what we're seeing is money being taken from people, or money that should be spent on helping people, and it's being sent away or going to these companies' profits. A far better way to do it would be to for the government to run these services to make sure that those finances were being used appropriately and accordingly to help people when they need it.
3: මෙම රැකියා සේවා පද්ධතියේ වෙනස්කම් නැවත සන්නාමකරණයකට වඩා වැඩි දෙයක් නොවන බව ජේ කුනන් වැඩිදුරටත් පවසනවා.
5: I mean, they had a three-tiered system under the job active system. Instead of stream 1, 2, and 3, they had stream A, B, and C. So we're not really seeing a fundamental shift in the way that services are being delivered for people who are, you know, forced into these coercive systems.
3: Sydney Lang, SBS News wenuwen sakasum mema warthawa SBS Sinhala wenuwen sampadane kara idiripat kale Athiniyamara Siri.
6: Oba SBS Sinhala gwanwitiliya samagen.
3: ලංකාවේ වගේම බොහොම උනන්දුවෙන් ඔස්ට්‍රේලියාවේ සිටින අපේ ලංකාවේ උදවිය එකතු වෙලා සාමයෙන් බොහොම අපූරුවට සම්බුදු තෙමඟල සිහි කරනු ලැබුවා. ඉතින් අපි හිතනවා ඔබ මේ වෙසක් අසිරිය දැක බලා ගන්නට ඇති කියලා. ඉතින් මේ පොසොන් මාස කියන්නේ ලංකාවේ අපිට බොහොම විශේෂ මාසයක්නේ. බෞද්ධ අබෞද්ධ හැම දෙනාගෙම සිත් සතන් සුවපත් කරන ඒ මහා බුදුගුණ කීයකටයි මේ ළඟට අප ගීතමය විරාමයෙන් යොමු වෙනට සූදානම් වන්නේ. ඉන් පසු අපි යොමු වෙනවා වෙළඳ විරාමයකට.

0: Starting a new life in Australia isn't easy.
1: A lot of companies have rejected me.
2: Sometimes I feel like, oh, I'm gonna quit, I've give up.
0: Work in Progress is a podcast to help skilled migrants rebuild their careers in a new country. You'll hear inspiring real-life stories, expert advice, and valuable tips to help you find a job and advance your career. Work in Progress. Listen now wherever you get your podcasts.
3: Why do people want to be at work? To feel heard, appreciated, part of something, and to know there's a career path for everyone. Inclusive workplaces are linked to increased innovation, productivity, and employee satisfaction. Make your organization a place where people want to be. For inclusion and diversity training, visit inclusion-program.com.au.
4: SBS is Australia's most trusted multilingual broadcaster. Our listeners are loyal, highly engaged, and have supported countless local businesses. We offer advertising packages for businesses of all sizes. Our experienced sales team will guide you through the process of owning a great campaign. Bring your own ad or have our production team make you something in one of our 68 languages. Start the conversation with your new audience today. Email sales@sbs.com.au.
5: SBS Audio.
6: ओबे टावे से रीड में हाँ दुनिया का ने प्ले बटन का क्लिक करना है.
7: जुम्बे हाल में.
8: SBS Chill.
9: SBS Pop Asia. Non-stop Asian pop.
10: Can you describe that feeling for people who haven't experienced it?
11: SBS Hindi उपलब्ध करवाता है.
12: Far from the partisan politics.
13: भाषा है तो कितने वैरी संख्या किन के ने ने प्रवृत्ति समक है. ओबे सीता की वेलेट कैलेप ने संगीत है सह आकर्षणीय पॉडकास्ट. ओबे विन विन में सुधान विन. SBS Audio app download कर करना.
14: sbs.com.au/audio.
15: නීමට හැකියාව තිබෙනවා SBS සිංහල සේවය ඔස්සේ.
16: මෞබිමින් පුවත් ඔස්ට්‍රේලියාවේ අද උදෑසනවද විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය මෙන්න.
17: අද ජුනි මාසයේ 5 වෙනිදා ගෙවුණු සතියේ ශ්‍රී ලංකාවේ සිදුවීම් දෙස අවධානය යොමු කරන මෞබිමින් පුවත් විශේෂාංගය දැන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පසුගිය 27 වෙනිදා තිබුණු රැස්වීමේ ලැබුණු අනුමැතියත් එක්ක ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන විසිරණ අයපාසුකම් වැඩසටහනේ 5 වෙනි සහ 6 වෙනි සමාලෝචන සාර්ථකව අවසන් වුණාට පස්සේ ඇමරිකන් ඩොලර් මිලියන 695ක මුදලක් ශ්‍රී ලංකා මහ භාණ්ඩාගාරයට බැර වෙලා තියෙනවා. 2023 මාර්තු මාසයේදී IMF එකත් එක්ක ඇමරිකන් ඩොලර් බිලියන 3ක මූල්‍ය පහසුකමක් අනුමත වුණා. 5 වෙනි සහ 6 වෙනි සමාලෝචන අනුමත කරන්න IMF විධායක මණ්ඩලය පසුගිය 27 වෙනිදා රැස් වුණා. මේ රැස්වීමෙන් පස්සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරය සඳහන් කරේ අභියෝගාත්මක තත්ත්වයේ මැදේ වුවත් ශ්‍රී ලංකාව විස්තීර්ණ අරමුදල් පහසුකමේ විධිවිධාන ශක්තිමත්ව ක්‍රියාත්මක කරලා තියෙනවා කියලා යනුව එහි ප්‍රතිඵලයක් විදිහට අදාළ මුදල වන ඇමරිකන් ඩොලර් මිලියන 695ක මුදල ශ්‍රී ලංකාවේ මහ භාණ්ඩාගාරයට බැර කරලා තිබෙනවා. ආර්ථිකය ස්ථායීව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රජය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව විපක්ෂයේ අවධානය යොමු වෙලා තිබුණා. විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා මේ ආකාරයෙන් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
18: දැන් අද වෙලා තියෙන්නේ විදේශ විනිමය උපයනවා නෙමෙයි, උපයන සොච්චම පුච්චනවා. ඒක සාධාරණීකරණය කරන්න මුල්‍ය අරමුදලෙන් ඩොලර් 695ක් ලැබුණා කියලා චූන් වෙන මිනිස්සුව මෝඩ චූන් එකට අඳිනවා. ඩොලර් මිලියන් 695ක් කියන්නේ තෙල් නැවුතුමක් ගේන්න පුළුවන්. ඒ තෙල් නැවුතුමක් ගෙනාවට පස්සේ ඊට පස්සේ අපි මොකද කරන්නේ? විරුව පට්ටම් ගහගෙන බලන් ඉන්න ඕනද? මේ තියෙන ඩොලර් ටිකවත් අත්‍යවශ්‍ය වමනාවන් වෙනුවෙන් පරිස්සමෙන් රුපියල අවප්‍රමාණය වෙන්න නොදී රැකබලා ගනිමි. පාවිච්චි කරනවා වෙනුවට මේ රටේ ඉන්න ප්‍රකෝටිපතියන්ට ඕන ඕන විදියට ඒ ඩොලර් ටික පුච්චන්න ඉඩ කඩ හදලා දුන්නා. මේකද ජනතා විමුක්ති පෙරමුණ නායකත්වයේ දරන පාලනයකින් මේ රටේ පොදු ජනතාව ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයා බලාපොරොත්තුනේ මේකද?
17: රුපියල බාල්දු වෙලා ඩොලරයගේ ඉහළ යන තත්වයක් තුළ පසුගියදා රුපියල් 337ක් ඩොලරයක් වෙනුවෙන් ගෙවන මුදල හැටියට සඳහන් වෙලා තිබුණා. මේ තත්වයන් එක්ක ආර්ථිකමය තත්වයන් කළමනාකරණය කරගන්න නොහැකි වීම, ජනතාව රුපියල ස්ථාවර කරයි කියලා ආණ්ඩුව සම්බන්ධයෙන් තිබුණු විශ්වාසය අහිමි වීම කොතරම් දුරට බලපෑවද කියන කාරණේ හර්ෂද සිල්වා සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මාධ්‍යට අදහස් දක්වමින් මෙලෙස සඳහන් කළා.
7: වෙනකොට දැන් ගෙවන්න වෙනවා. ඉතින් බැංකුවලට LC එනවා. එන සති ඊළඟ සති වෙනකොට තවත් LC එයි. හරි. ඒකට ඒකට මුදල් අතවසියම බැංකුවල තියෙන්න ඕනේ.
8: ඩොලර්.
7: මට ආරංචි වෙච්ච විදියට රෙමිටන්සස් පවා කට්ටිය අල්ලගෙන ඉන්නවා එවන් නැතුව රුපියල තවදුරටත් වැටේ කියලා. මේ කට්ටියට රුපියල යගේ කළමනාකරණය කරගන්න පුළුවන් කියලා තිබිච්ච විශ්වාසය මම දැන් දැන් වෙනකොට සෑහෙන දුරට දියාරු වෙලා.
12: පාස්කු ඉරිදා ත්‍රස්ස ප්‍රහාරය සම්බන්ධයෙන් සිද්ධ කෙරෙන විමර්ශනවලට අදාළව ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ වගේම යුද හමුදා බුද්ධ්‍යංශයේ හිටපු සමාජිකයින් දෙදෙනෙක් වන මොහොමඩ් අන්සාර් සහ ප්‍රේමානන්ද උදලාගම කියන අයගේ විදේශ ගමන් තහනම් කරන්න අධිකරණය නියෝග කරා. පාස්කු ත්‍රස්ස ප්‍රහාරය සම්බන්ධයෙන් සිද්ධ කරන විමර්ශනවලට අවශ්‍ය මේ පුද්ගලයන් විදේශගත වුණොතින් ඉදිරි විමර්ශනවලට අගතියක් වෙන්න පුළුවන් කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේ කරුණු දක්වමින් සඳහන් කරා. පුද්ගලයන් විදේශගත වීමේ අවදානමක් පවතිනවා කියලත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව තමයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වගේම යුද හමුදා හිටපු බුද්ධ්‍යංශ නිලධාරීන් දෙදෙනාගේ විදේශ ගමන් තහනම් කරන්න අධිකරණය කටයුතු කළේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්සවාදයේ වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කෙරෙන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ මහතා ඉදිරිපත් කරපු මෝසමක් පසුගිය දින දෙකේ අධිකරණයේදී විභාගයට ගත්තා. ඒ අනුව සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනී හිටපු ජනාධිපති නීතිඥවරයා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ලබා දුන්නු වාර්තාවක් පිළිබඳව අවධානය යොමු කරා. මේ වෙනකොට සුරේෂ් සලේ මහතා විෂාදය, පශ්චාත් කම්පනය, මානසික ආතතිය, චිත්තාතතිය වගේ රෝගී තත්ත්වයන්ට ගොදුරු වෙලා ඉන්නවා. ඒ හින්දා ඔහුට යම් ආකාරයකින් වදහිංසා ලබා දීලා තිබෙනවා. වදහිංසා වලට භාජන වෙලා තිනවා. එහි ප්‍රතිඵලයක් විදිහටත් ඔහු අධික ලෙස මානසික පීඩාවට පත් වෙලා තිනවා. ඒකෙත් ප්‍රතිඵලයක් විදිහට සැකකාර සුරේෂ් සලේ මහතා සියදිවි නසා ගැනීමේ දැඩි අවධානමකට මුහුණ දීලා ඉන්නවා කියලත් වෛද්‍ය වාර්තාවෙන් දක්වලා තිනවා කියලා ජනාධිපති නීතිඥවරයා අධිකරණයේ හමුවේ සඳහන් කළා. කොහොමුණත් මේ සම්බන්ධයෙන් කරුණු විභාග වෙමින් පවතිද්දී සුරේෂ් සලේ මහතා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකට ඉදිරි පත් කරලා වාර්තාවක් ඇඳවන්න පියවර ගන්න කියලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ රාල්වරයාට නියෝගයක් නිකුත් කරන්න ඉල්ලලා නීතිපතිවරයා කරපු ඉල්ලීම පිළිබඳ නියෝගයක් ලබන 10 වෙනිදා ප්‍රකාශයට පත් කරනවා කියලා අධිකරණය සඳහන් කළා. ඒ අනුව මේ සිදුවීම් සිද්ධ වුණේ සුරේෂ් සලේ මහතා ඉදිරිපත් කරපු මෝසම අධිකරණය හමුවේ විභාගයට ගත්තු අවස්ථාවේදී. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට තමන්ගේ අත්සන යොදලා එය සහතික කරලා තියෙනවා. ඒ අනුව දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත 2026 අංක 11 දරන දේශීය ආදායම් සංශෝධන පනත ලෙස මේ වෙනකොට බලාත්මක වෙනවා. ඒ අනුව මේ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයේ පසුගිය 19 වෙනිදා පැවැත්ුණා. එහිදී මේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වුණා. බදු ගණනය කිරීම, බදු අඩු කිරීම වඩාත් නිවැරදි කරන්න, උපාය මාර්ගික ආර්ථික අවශ්‍යතාවලට සහයෝග දක්වන්න, ඒ වගේම විනිවිද භාවයේ සහ මුදල් විශුද්ධිකරණය වළක්වන්න, ශ්‍රම ශක්තිය හේලනම්වන්න මේ පනතේ අරමුණු හැටියට සඳහන් වෙලා තිබුණා. විශේෂම ගනුදෙනුවලදී බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ ටින් අංකය භාවිත කිරීම අනිවාර්ය කරන්න වගේම ආදායම් ගණනය කරන ආකාරය පිළිබඳව සංශෝධන කීපයක් සිදු කරන්නත්, විශේෂ ව්‍යාපෘති වගේම ව්‍යාපාර සඳහා ලබා දෙන බදු නිදහස් කිරීම වඩා පැහැදිලි කරන්නත්, අදාළ බලධාරීන්ට තොරතුරු හෙළිදරව් කිරීමේ පරාසය පුළුල් කරන්න මේ වගේ ප්‍රධාන වෙනස්කම් කිහිපයක් මේ අලුත් පනත මගින් හඳුන්වා දීලා තිබෙනවා. ඒ අනුව සුවිශේෂී මූල්‍ය ගනුදෙනුවලදී ටින් අංකය අනිවාර්ය වෙනවා. ඊට අදාළ වූ දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ අත්සනින් නීතියක් බවට පත් වුණා. එළමෙන සතියන්තයේ ශ්‍රී ලංකාවේ සිදුවීම්ගේ අවධානය යොමු කරමින් එළමෙන සඳුදා දිනේ මෞබිමෙන් පුවත් විශේෂාංගෙන් හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. මම ශ්‍රී ලංකාවේ සිට මනෝජ් උදටියාවල.
16: මෞබිමෙන් පුවත් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය SBS සිංහල සේවයෙන්.
14: ලොව පුරා ඉන්න පාපන්තු ක්‍රීඩාලෝලීන්ට මේ කාලේ ඉතාම සතුටු කාලයක් නේද? මේ උදා වෙලා තියෙන්නේ FIFA World Cup 2026 ලෝක පාපන්තු ශුරතාවලිය. ඉතින් බොහෝ කල් බලා සිටි ඒ අවස්ථාව උදා වෙලා තිබෙනවා. SBS On Demand වෙතින් ඔබට නොමිලේ මේ ක්‍රීඩා
15: තරග සියල්ල නැරඹීමට අවකාශය තිබෙනවා. තව සතියයි තියෙන්නේ. ජුනි 11 වෙනිදා තමයි ආරම්භය සනිටුහන් වෙන කවුන්ඩවුන් කොන්සර්ට් එක ඔබට දැක ගන්නට ලැබෙන්නේ. ඒ වගේම ජුනි 12 වෙනි සිකුරාදා, ඒ කියන්නේ ලබන සිකුරාදා තමයි සමාරම්භක උත්සවය පැවැත්වෙන්නේ. SBS මාධ්‍ය ජාලය මෙවර FIFA World Cup 2026 වෙනුවෙන් අනුග්‍රහය දක්වනවා. ඉතින් සුභාරංචිය තමයි SBS on demand වෙතින් ඔබට නොමිලේම ලෝක පාපන්දු තරගාවලිය නැරඹීමට අවස්ථාව ලැබෙනවා. ඉතින් එහෙනම් අපි යමු විරාමයකට. විරාමෙන් අනතුරුව ඔබේ රසවත් විශේෂාංගයේ තරුෂ්චියක තරු කතා.

0: Want instant MVP status? Join the new Dick's Scorecard Plus program. For $99, Scorecard Plus members enjoy 1 year packed with perks, like $80 in annual bonus rewards, free shipping with no minimum purchase, triple points on 2 purchases, and more. That's over $160 in benefits. Join Dick's Scorecard Plus today and score more than ever. Tap the banner to learn more. Exclusions and terms apply. Visit dicks.com/scorecardplus for details.
1: Starting a new life in Australia isn't easy.
2: A lot of companies have rejected me.
3: Sometimes I feel like, oh, I'm gonna quit, I've given up.
1: Work in Progress is a podcast to help skilled migrants rebuild their careers in a new country. You'll hear inspiring real-life stories, expert advice, and valuable tips to help you find a job and advance your career. Work in Progress. Listen now wherever you get your podcasts.
4: You're listening to SBS Audio. We are currently in an ad break. Your program will resume shortly. You're listening to SBS Audio. We are currently in an ad break. Your program will resume shortly.
5: විශිෂ්ට ගුරුවරුන් සෑම විටම සිසුන් දිරිගැන්වීමේ ක්‍රමසොයමින් සිටියේ ගුරුවරුන් සඳහා විෂයමාලා පෙළගැස් වූ අන්තර්ජාල මාධ්‍ය SPS Learn sps.com.au/learn වෙත පිවිසෙන්න.
6: ඔබ SPS සිංහල වැඩසටහන ප්‍රියකරන කෙනෙක්ද? එන්න අපගේ Facebook පිටුව සමග සම්බන්ධ වී ඔබගේ අදහස් අප සමග බෙදා ගන්න. SPS Facebook පිටුවට like කරන්න. SPS සිංහල සේවය Facebook වෙතනොත්.
7: It feels good to be in control. No matter what, keep your business connected with Invincible Wi-Fi from Spectrum Business, the fully integrated Wi-Fi 7, 5G, and 8-hour battery backup solution. Keep connected, keep working, and keep security systems running reliably. Be in control. Be Invincible. Invincible Wi-Fi from Spectrum Business. Visit spectrum.com/beinvincible to learn more. Restrictions apply. Services not available in all areas.
8: සලතා SDC රටා
9: තරුෂියෙක් තරුකතා
10: අපේ තාත්තා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි
11: ජයතරෝ ඉරගයි සම්පනිසා අපිට කණිගහේ සල්ලතේ පුරා
12: ආයුබෝවන්. වේලාවකට සිනමාව ටෙලිනාට්‍ය කියන්නේ ජීවිතය පෙන්වන කැඩපතක් වගේ. ඒ තුලින් අපිට අපේ ජීවිතවල ඇතැම් සිද්ධීන් අහන්න දකින්න පුළුවන්. ඉතින් මේ රූපෝස්සේ දෙවන්ත සිනමා නිර්මාණ බිහිකරන ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක්ට අපි ආරාධනා කළා අද තරුෂියෙක්ක තරු කතාව හැඩ කරන්න. නමින් ප්‍රසන්න ජයකොඩි. බොහොම ගෞරවයෙන් ආදරෙන් ආයුබෝවන් කියලා ඔබව පිළිගන්නවා.
13: ආයුබෝවන්.
12: ටික කාලයක් නිහඬව ඉඳලා ඔබේ නවතම සිනමා නිර්මාණය දැන් ප්‍රේක්ෂකයන් අතරට ගිහින් තියෙනවා. කොහොමද චන්දරේගේ වයිෆ්ට ලැබෙන ප්‍රතිචාර?
13: මම හිතන්නේ මගේ පෙර නිර්මාණ වලට වඩා ලොකු ප්‍රතිචාරයක් හම් වෙනවා චන්දරේගේ වයිෆ්ට. මොකද ඒකේ වෙනසක් තියෙනවා. චන්දරේගේ වයිෆ් කියලා කියන්නේ ඇත්තටම පොදු ප්‍රේක්ෂකයා අරමුණු කරගත් චිත්‍රපටයක්. මගේ ප්‍රසන්ටේෂන් එක අතොතින් පොදු ප්‍රේක්ෂකයා තමයි අරමුණු වුණේ. ඒ නිසාම
12: මීට වසර ගණනකට කලින් සිනමා නිර්මාණයක් බිහි කිරීමත් වර්තමානයේ සිනමා නිර්මාණයක් බිහි කිරීම තුලත් තියෙන ප්‍රධාන වෙනස්කම් මොනවද ඔබ දකින විදියට?
13: විශේෂයෙන් ලංකාවේ ලෝකෙත් වෙනස මයිතන් තියෙනවා. කොරෝනා වලින් පසුව ලංකාවේ විචාරවලින් පසුව සංස්කෘතික විදිහට ලොකු වෙනසක් රට ඇතුළ ඇති වුණා. ඒකත් එක්ක අන්තර්ජාලය හරහා කරදින වෙන ප්‍රමාණය 90% විතර වර්ධනය වුණා මිනිසුන් අතර. යංග ජෙනරේෂන් එක යාවත් කාලන ඒකේ ඒගොල්ලන්ට ආධුනික වූ කලාපිත නිර්මාණ හැදෙන්න පටන් ගත්තා. මම හිතන්නේ ඒක සුභවාදී තැනක් තියෙන්නේ. දැන් ඕස්ට්‍රේලියාව වගේ ඒ කාලේ මේ මගේ තත්ත්වෙත් තිබුණේ නැහැ. අර වෙනකොට මම හිතන්නේ ඔහෙත් මෙහෙත් දෙකේ තිබෙත්තෙම ගත්තොත් එහෙම සිනමාවට ලොකු ආකර්ෂණයක් තියෙනවා. ඒක තමයි හරි සතුටදායක තැනක්.
12: වැඩිපුරම කැමැත්ත තියෙන්නේ චිත්‍රපට අධ්‍යක්ෂණයටද ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයටද?
13: විශේෂයෙන් චිත්‍රපට අධ්‍යක්ෂණය තමයි. මොකද මම මේ ශ්‍රේෂ්ඨ ප්‍රමිණිත්වයෙන් චිත්‍රපට සිහිනකින් තමයි නමුත් අපිට ඒ කාලේ සෙලුලොයිඩ් එකෙන් ෆිල්ම් කරන්න යන කාලේ ලෙහෙසි නැහැ. මේකට වඩා සංකීර්ණ කටයුත්තක්. ඒ සංකීර්ණත්වයට මතනේ තරුණයෙකුට ඉස්සෙල්ලා ඉන්නම හරි. ඉතින් ඒ අපහසුතාව උඩ මම අවුරුදු ගානක් සිනමා නිර්මාණ කරන්න නොහැකිව ලැතෙමින් ඉන්න කාලේ ඉතින් නිර්මාණ තමයි කරේ. ජනාත්‍ය කියන එක තාවකාලික පොඩි නිර්මාණකරණයක්. සිනමාව කියන්නේ එහෙම දෙයක්. මේ සිනමාව කියන්නේ මම හිතන අපේ කලාවේ දිනුම සම්දිස්ථානයේ සිනමාව. ඉතින් ඒ නිසා මම හිතන්නේ සිනමාව තමයි කොහොම කැමැත්තක් තියෙන්නේ.
14: අද තරුෂියෙක්ක තරු කතාව මේ විදියට හැඩ කරන්නේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න ජයකොඩි. ඔබ අධ්‍යක්ෂණය කළ චන්දරේගේ වයිෆ් චිත්‍රපටයේ සෞමෙලියනගේ සරත් කොතලාවල දුලිකා මාරපන ඇතුළු තවත් දක්ෂ නළු නිලියන් රැසක් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ නදීෂා හේමමාලි. ඇයව ඒ සඳහා තෝරගන්න විශේෂිත වුණු හේතුව මොකක්ද?
13: ඔහු චරිතයකට ඇත්තටම නළු විවරණ කියනක හරි අවබෝධයෙන් තර්කානුකූල කරන කෙනෙක්. ඒ චරිතය අපි කරන චිත්‍රපටයේ චරිතික හරියටම පිටපටයේ චරිත ජීවමාන කරන්න බැරි වුණොත් ඒ චිත්‍රපටය සාර්ථක වෙන්නේ නැහැ. ඒක ප්‍රධාන විදිහට නදීෂාගේ ඒ චරිතයත් බාහිර පෙනුමටත් වඩා නදීෂාගේ ළඟ තියෙන තිබිච්ච ඒ පර්සනලිටිය, දැන් මේක ඉන්න අම්මගේ චරිතය, දරාගෙන ඉන්න මමක්, ඒ හැකියාව ඇයට තියෙන බව මම අපේ ඉන්ඩස්ට්‍රී එකට මම ඒක දැක්ක දෙයක් තමයි. සහ ළඟ තියෙන සුපර් රාජිනියක් වෙච්ච ඒ රවුදු කුමරියක් වෙච්ච කැරක්ටර් නිසා ළඟ ඒ බියුටියක් තියෙනවා. ඒ බියුටියයි ඒක ඒක ඒක ඒක මේන්ටේන් කරන චරිතයකුයි ඇයට ළඟ තියෙනවා. ඉහිහෙත්ම යා මේ චරිතෙක පිටින් දැලුවම ගැලපෙන කෙනෙක් නෙමෙයි. ඒ
14: වගේම මෙහි දර්ශන තල නිර්මාණය ගැනත් අපි කතා කරමු.
13: මම පළවෙනි පිටපතක් කරගත්තේ මම කරන මූලික දේ ලොකේෂන් එක බලන එක. ස්පේස් එක ගැඹුරු නැන් ඩෙප්ත් එක රෙප්ත ෆීල්ඩ් එක කොයිද තියෙනවා. ඊළඟට ඒවා අතර කැරක්ටර් කොයිතරම් රෙජිස්ටර් කරන්න පුළුවන්ද? ප්ලේයින් ඒරියා කොයිතරම් තියෙනවද? ඒ වගේ තාක්ෂණික කාරණාවට අමතරව ලොකේෂන් එකට ගිහින් මගේ අපි ගත්ත පිටපත නැවත ප්‍රතිනිර්මාණය කරද්දී ඒ ලොකේෂන් එකේ පවතින චරිතත් එක්ක මේ චරිත වෙනස් වෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම ප්‍රේක්ෂකයාට මේක නැවුම් බවක් දැනෙන්නේ, ප්‍රේක්ෂකයාට සිනමාපටයක් බව දැනෙන්නේ, සිනමාත්මකය යන කියන කාරණාව දැනෙන්නේ. ඉතින් මේ ඔක්කොම මේ ලොකේෂන් එක සුවගෙනීම හරි වටිනවා.
14: මේ වෙනකොට චන්දරේගේ වයිෆ් ලංකාවේ ප්‍රේක්ෂකාගාරයේ විතරක් නෙවෙයි ඔස්ට්‍රේලියාව ඇතුළු වෙනත් රටවල ඉන්න සිංහල සිනමාවට ආදරය කරන රසික පිරිසත් වැළඳගෙන තියෙනවා. මොකද හිතන්නේ ගැන?
13: ඒක ඉතාම වැදගත් කාරණාවක්. ඒකට ඉතින් මම හිතන්නේ අපේ විදේශ රටවල ඕගනයිස් කරන අපේ ටීම් එකට ප්‍රශ්න ගන්න ඕන. මොකද ඒගොල්ලෝ ඒ කාර්යය සිද්ධ නොවුණා නම් ලංකාවේ මේ සියලුම චිත්‍රපටවලට නිෂ්පාදකවරයාගේ බය පූර්ණ කර ගැනීමට තියෙන අවස්ථාවල් හරි අමාරුයි. රටේ පවතින වාතාවරණය අනුව ප්‍රේක්ෂකයෝ ශාලාවට එන විදිහ වෙනස් වෙනවා. ඉතින් මේක හරි අස්ථාවර ස්වභාවයක් තියෙනවා. හැබැයි ඒකට පොඩි ස්ථාවර ස්වභාවයක් ඉන්න පටන් ගන්නවා. ලංකාවෙන් පිට මේ වගේ මිනිසුන් ලෝක පුරා ඉන්න අයගේ මේ චිත්‍රපට නරඹන්න අවස්ථාව සලසා දීම මම හිතන්නේ අපේ සිනමා කර්මාන්තයට මේ මෑත වසරවලදී වෙච්ච ලොකු සුවිශේෂ වෙනසක්. ඒක හරිම වටිනවා ඇත්තටම ශ්‍රී ලංකේ සිනමාවට. මට වුණත් මේ වෙලාවේ අපි යම්කිසි බයක් නැතුව හිටගන්නේ ලංකාවේ මොන දේ වුණත් යම්කිසි ප්‍රමාණයක්වත් දායකත්වයක් මේ පිටින් එන නිසා.
14: නව පරපුරේ අධ්‍යක්ෂවරුන්ට හොඳ පැවැත්මක් හදාගන්න නම් මූලිකවම මොනවද කරන්න ඕනේ?
13: අපිට පළවෙනි දේ තමයි යම් දැක්මක් තියෙන්න ඕනේ. ඒ තමන්ගේ කතා කරන දේ ගැන තමන් හොඳින් දැනුවත් වෙන්න ඕනේ. දැනුවත් වුණාම අතන තාක්ෂණයට එහා ගිය තාක්ෂණික අද මැජික්යක් නෙමෙයි. ඒකට යම් පිළිවෙයක් තියෙනවා. ඒ පිළිවෙය දරුවාම එතනින් එහාට ඒකට යා හැකි. අතීතයේ වගේ එච්චර ධර්ම තත්ත්වයක් නෙමෙයි. නමුත් මේ දැනුම සහ අවබෝධය කියන එක මාරාදකත් පළවෙනි දේ තමයි චිත්‍රපටයක් කරනවා නම් ඇත්තටම පළවෙනිම දකින්න ඕනේ. අන්න එක තමයි වැදගත්ම කාරණේ. සිනමාවට අදාළ ආකෘතියක් තියෙනවා, ෆිල්ම් ආකෘතියක්. ඒ කියන්නේ පැයකමාරක් දෙකමාරක් අතර කාලයේ පෙන්වන චිත්‍රපටයක් ශාලාවක් ඇතුලේ අඳුර කරපු ශාලාවක් ඇතුලේ පෙන්වන එක. ඒකට ආකෘතියක් තියෙනවා. ඒ ෆිල්ම් කියන ෆෝමැට් එකක් තියෙනවා. මේ ෆෝමැට් එක හඳුනගෙන නැතුව නිර්මාණ කරොත් ඒක ලොකු වැරද්දක් වෙනවා. මොකද සිනමාව අවර්ගණයට යන්න පටන් ගන්නවා. එක මම හිතන්නේ මේ ලංකාවේ පිටත් එක වෙමින් යන සමහල්ලාවට ඒ මොකද විශේෂයෙන් කියනවා ටෙලි සීරීස් කියන එක එකක් ෆිල්ම් කින්ග තව එකක් ටෙලි ඩ්‍රාමා කින්ග තව එකක් මේ චාන්ස් වලට අදාළව තමන්ගේ නිර්මාණය හොගස් කරන්න දැනගන්න ඕනේ කතන්දරයක් කිව්වොත් හැමෝටම එක කතන්දරයක් තියෙන්නේ ඒ කතන්දර බලන්න ටෙලි සීරීස් වලගේ වටද මේ කතන්දර ඒ බලාගෙන ඉන්න බලා හැමෝම එක දේ වින්දා ඉතින් හරි ඉවරයි ඒක ෆිල්ම් එක බැලුවාම මිනිස්සු ඒක ජීවිත කාලයක් සමහර අය ඒක ස්මරණය කරනවා අපි ඇත්තටම ඒක බලා ගන්න ඕනේ අන්නේ එතම ආකෘතිය හරියට භාවිතා කරන්න භාවිතා කරන්න
12: හොඳයි අද තරුෂේක තරු කතා විශේෂාංගයේ මේ විදියට හැඩකලේ සම්මානනීය චිත්‍රපට සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ප්‍රසන්න ජයකොඩි සංඛාරා කර්ම දඩයක්කාරයා වගේම එයා දැන් බඳලා ටෙලි නිර්මාණය අධ්‍යක්ෂණය කළෙත් ඔහුයි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා බොහොම කාර්යබහුල වේලාවක තරුෂේක තරු කතා විශේෂාංගය හැඩ කරන්න අද එකතු වුණාට
13: මේ බොහොම ස්තුතිය මම හිතන්නේ මේ ඕගොල්ලන්ගේ ලොකු කාර්යභාරයක් තියෙනවා ඇත්තටම අපේ සිනමාව එලිට ගන්න යන එකේ ඒ සියලු දෙනාටම ජය වේවා කියලා කියනවා
12: හොඳයි එහෙමනම් ඔබේ ඉදිරි නිර්මාණත් ඉදිරි වැඩ කටයුතුත් අතිසාර්ථක වෙන්න කියලා අපිත් හදවතින්ම සුබපැතුම් එකතු කරනවා සෝදානම් වෙන්නේ අදට තරු කතාවෙන් සමුගන්න පරිස්සමෙන් කල්පනාවෙන් ඔබේ වැඩ කටයුතුත් කරගන්න ගිහිල්ලෙන්නම් මම තරුෂි අතුකෝරළ ඔබ සතුටින් ඉන්න
8: නව නළු කලා ගී රස ලතා ඇසිදිසි රටා
9: තරුෂි එක්ක තරු කතා
5: අද තරු කතාවෙන් සිනමා ලෝලි ඕස්ට්‍රේලියාවේ හිටියත් හදවතින් ශ්‍රී ලංකේ සිනමාවට ආදරය කරන සිනමා ලෝලීන් වෙනුවෙනුයි අපියේ තරු කතාවද SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙනාවේ. ඉතින් බලාපොරොත්තු වෙනවා චන්දරේගේ වයිෆ් මේ නවතම සිනමා දැකීම ඔබට රසස්වාදයක් ගෙනේය කියා. ඉතින් සිනමා ලෝලීන්ට ඒ රස පණිවිඩය ගෙන එන අතරේ මම නැවතත් මතක් කරන්නට කැමතියි ක්‍රීඩා ලෝලීන්ට විශේෂයෙන්ම පාපන්දු ක්‍රීඩා ලෝලීන්ට මේ සුබ පණිවිඩය. ඔන්න ලබන සිකුරාදා ජුනි 12වැනිදා ඉඳන් ඔබට පුළුවන් SPS on demand නාලිකාව ඔස්සේ නොමිලේම ඔබට වෙනත් නාලිකා සඳහා කිසිම ගෙවීමක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. නොමිලේම පුළුවන් වෙනවා ලෝක පාපන්දු තරගාවලිය නරඹන්න. FIFA World Cup 2026 සුවිශේෂී විකාශය පිළිබඳව වැඩිදුර තොරතුරු ඔබට දැනගන්නට අවශ්‍ය නම් මේ වන විටත් SPS on demand වෙබ් අඩවිය ඒ වගේම ඇප් එක යවත් කාලීන කරලායි තියෙන්නේ. ඉතින් ඔබ පිවිසුනොත් SPS on demand වෙත ඔබට පුළුවන් තරඟ දින ඒ වගේම ජුනි 11වැනිදා බ්‍රහස්පතින්දා එළඹෙන බ්‍රහස්පතින්දා තිබෙනවා countdown concert එක මේ සියලු තොරතුරු ඔබට දැනගැනීමට හැකියාව තිබෙනවා. ඉතින් මේ සුබ පණිවිඩයත් සමග දැන් අපි සූදානම් වෙන්නේ යොමු වෙන්නට විරාමයකට. විරාමෙන් අනතුරුව ක්‍රීඩා ලෝලීන් රැඳී සිටින අපිත් එක්ක ඔබේ සුපුරුදු සතිය ක්‍රීඩා විග්‍රහය ගෙනෙන්නට අපි බලාපොරොත්තු වෙනවා.
15: Starting a new life in Australia isn't easy.
2: A lot of companies have rejected me.
3: Sometimes I feel like, oh, I'm gonna quit, I've give up.
1: Work in Progress is a podcast to help skilled migrants rebuild their careers in a new country. You'll hear inspiring real-life stories, expert advice, and valuable tips to help you find a job and advance your career. Work in Progress. Listen now wherever you get your podcasts.
16: SBS is Australia's most trusted multilingual broadcaster. Our listeners are loyal, highly engaged, and have supported countless local businesses. We offer advertising packages for businesses of all sizes. Our experienced sales team will guide you through the process of owning a great campaign. Bring your own ad or have our production team make you something in one of our 68 languages. Start the conversation with your new audience today. Email sales@sbs.com.au.
17: Why do people want to be at work? To feel heard, appreciated, part of something, and to know there's a career path for everyone. Inclusive workplaces are linked to increased innovation, productivity, and employee satisfaction. Make your organization a place where people want to be. For inclusion and diversity training, visit inclusion-program.com.au.
5: SBS සිංහල සේවයේ වැඩසටහන් වලට දැන් පොඩ්කාස්ට් ලෙසනොත් සවන් දෙන්න පුළුවන්. පිවිසෙන්න sbs.com.au/sinhala වෙබඩවියට. නැතිනම් SBS Audio app download කරගන්න. අදම SBS Audio app එක download කර ඔබගේ ප්‍රියතම වැඩසටහන් සියල්ලටම සවන් දෙන්න. ඒ App Store හෝ Google Play වෙතින් නොමිලේම ලබාගත හැකි.
18: දෙව්පිලා අතර පැවති පළමු එක් දින තරගයෙන් ලකුණු 41ක ජයක් හිමි කරගන්නට ශ්‍රී ලංකාව සමත් වුණා. පළමුව පන්දුර පහර දුන් ශ්‍රී ලංකාව ලකුණු 303ක් ලබා ගත්තා. පැතුම් නිස්සංක ලකුණු 79යි. කුසල් මෙන්ඩිස් ලකුණු 72යි. පිළිතුරු ලෙස කොදෙව්පිල සියලන් දෙවි ලබා ගත්තේ ලකුණු 262ක් පමණයි. පන්දු යැවීමේදී දුෂ්පන්ත චමීර කඩුලු 4ක් සහ මහේස් තීක්ෂණ කඩුලු 2ක් දවා ගත්තා. ශ්‍රී ලංකාව කොදෙව් දේශයේදී එක් දින තරඟ ජයක් හිමි කරගත්තේ 2013 වසරෙන් පසුව වීමත් විශේෂත්වයක්. දෙරට අතර දෙවන එක් දින තරඟය එළඹෙන ඉරිදා පැවැත්වීමට නියමිතයි. මේ අතර ICC විශේෂ කමිටු රැස්වීමක් පසුගියදා ඉන්දියාවේ අහමදාබාද් නුවරදී පැවැත්තුණා. කෙසේ වෙතත් මේ සඳහා වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව සඳහා ආරාධනා කර තිබුණේ නැහැ. මෙම රැස්වීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා නොකිරීම පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා මෙසේ අදහස් දක්වා සිටියා.
19: ඒක මම දන්න ඒක ICC එකේ වැඩක් නේ, අපිට ආරාධනා කරනවද නැද්ද කියන එක. නමුත් ICC එක අපිට කිසිම වෙලාවක අපිව පිළිගන්නේ නැහැ, හරි අපිට වෙන ගැටලුවක් මතු කරන්න හරි නැහැ මේ වෙනකම්.
18: මේ අතර 2026-2027 තරඟවාරයේ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකින් 46 දෙනෙකුට වාර්ෂික කොන්ත්‍රාත්තු පිරිනමා තිබෙනවා. ඒ ප්‍රධාන කාණ්ඩ 6ක් යටතේ. එහිදී ඉහළම කාණ්ඩයේ සඳහා වාර්ෂිකව ඇමරිකානු ඩොලර් 130,000ක් සහ පහළම කාණ්ඩයේ සඳහා ඩොලර් 10,000ක් හිමිවනවා. ඒ අනුව කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක සහ වනිදු හසරංග ඉහළම කාණ්ඩයට ඇතුළත් වී සිටිනවා. ඊයේ රාත්‍රියේ රෝමයේ පැවති ඩයමන්ඩ් ලීග් මල්ල ක්‍රීඩා තරඟාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම හිමි කරගන්නට රුමේෂ් තරංග සමත් වුණා. ඒ මීටර 92.62 දුරක් වාර්තා කරමින්. එය නව තරඟාවලි වාර්තාවක් ද වන අතර මේ වසරේ මෙතෙක් වාර්තා වූ ලොව හොඳම දක්ෂතාවයි. ඔහු තම තරඟ දිවිය තුළ මීටර 90 සීමාව ඉක්මවා ගිය ප්‍රථම අවස්ථාවද මෙයයි. මේ අතර ඔහු පසුගියදා මොරොක්කෝවේ පැවති ඩයමන්ඩ් ලීග් තරඟාවලියේද මීටර 85.97 දුරක් වාර්තා කරමින් දෙවන ස්ථානයේ හිමි කරගත්තා. ඩයමන්ඩ් ලීග් තරඟාවලියක පිටියේ ඉසව්වක් නියෝජනය කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේද රුමේෂ් තරංගයි. මේ අතර හොංකොං හිදී පැවති ආසියානු වයස 20+ යොවුන් මල්ල ක්‍රීඩා තරඟාවලියේදී රන් පදක්කම් 2ක් සමගින් සමස්ත පදක්කම් 8ක් හිමි කරගන්නට ශ්‍රී ලංකාව සමත් වුණා. එහිදී තරුෂි අභිෂේකා බාලිකා මීටර 1500 ඉසව්වේ රන් පදක්කම සහ මීටර 800 ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි කරගත්තා. තම ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ තරුෂි අභිෂේකා,
20: මම සතුටු වෙනවා ටීම් එකේ ගිය 22 දෙනා අතරින් මගේ ඉවෙන්ට් දෙකේම මට මෙඩල් ගන්න ලැබිච්ච එක ගැන. මගේ ඊළඟ බලාපොරොත්තු USA වල තියෙන වර්ල්ඩ් ජූනියර් එකේ මෙඩලයක් කොහොමයි ලංකාවට අරගෙන එන එක.
18: මේ අතර බාලිකා මීටර 200 ඉසව්වේ රන් පදක්කම හිමි කරගන්නට ඩිලන්මා රන්සිනි සමත් වුණා. තම ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ ඩිලන්මා රන්සිනි,
21: සුසන්දිරා ජයසිංහ මිස්දෙන් පසුව අවුරුදු 32 පසුව ඒසියන් මෙඩලයක් දිනාගන්න මට පුළුවන් වුණා. මට එදැන් ගොඩක් සතුටුයි. හොඳ අභියෝගයක් තිබ්බා ප්‍රබල රටවලදී ඇවිල්ලා තිබුණ නිසා. හොඳින් මුහුණ දීලා පදක්කම ලබාගන්න මට පුළුවන් වුණා.
18: මීට අමතරව ශ්‍රී ලංකාව තවත් රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 3ක් හිමි කරගන්නට සමත් වුණා. ICC කාන්තා T20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා සහභාගී වන 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පසුගියදා එංගලන්තයේ බලා පිටත්ව ගියා. මෙවර තරඟාවලියේ බලාපොරොත්තු පිළිබඳව ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු මෙසේ අදහස් දක්වා සිටියා.
22: මගේ මේ අවුරුද්දේ බලාපොරොත්තු මේ තරඟාවලිය හොඳින් ක්‍රීඩා කළා කණ්ඩායම ඉහළම තත්ත්වයකට ගේන එක. මම හිතන්නේ අපි එංගලන්තයේ ඒ කන්ඩිෂන්ස් වල අපි සෙල්ලම් කරලා නැහැ. අන්තිම මාස 8-9 අපි සෙල්ලම් කරලා නැහැ. පින්න ගෲප් එකේ පළවෙනි තරඟ දෙක ගොඩක් අපිට වැදගත්. මේ වගේ තරඟාවලියක වැදගත්ම දේ තමයි පළවෙනි තරඟය. පළවෙනි තරඟේ අපි ගන්න ආරම්භය මම හිතන්නේ තරඟාවලිය පුරාවට අපිට ගොඩක් වැදගත් වේවි. ඉතින් මුල් ෆෝකස් එක තියන් ඉන්නේ පළවෙනි තරඟේ හොඳින් ක්‍රීඩා කරන එකට.
18: රටවල් 12ක් එක්වන මෙවර තරගාවලියේ ශ්‍රී ලංකා පිළ B කාණ්ඩයෙන් තරඟ වදිනවා. එම කාණ්ඩයට එංගලන්තය, අයර්ලන්තය, නව සීලන්තය, ස්කොට්ලන්තය සහ බටහිර ඉන්දිය කොදෙව් යන කණ්ඩායම් අයත් වෙනවා. එළබෙන 12වනදා ලෝක කුසලාන තරගාවලියේ ආරම්භයෙන් පළමු තරගයේ පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ සත්කාරක එංගලන්තය අතරයි. ප්‍රංශයේ පැවැත්වුණු හොවාඩ් හින්ටන් සත්සාමාජික රග්බි තරගාවලියේ පළඟ ශූරතාව හිමි කරගන්නට ශ්‍රී ලංකාව පසුගියදා සමත් වුණා. ඒ පළඟ ශූරතාව සඳහා වූ අවසන් මහා තරගයේදී සෙවන් පයිලා ප්‍රංශ රග්බි කණ්ඩායම ලකුණු 28ට 21ක් ලෙස පරාජය කරමින් මෙම තරගාවලිය සඳහා ප්‍රංශ රග්බි ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් රග්බි කණ්ඩායම් සහ යුරෝපයේ ආරාධිත ක්‍රීඩා සමාජ කිහිපයක් එක් වී සිටියා. මේ අතර අන්තර්පාසල් ලීග් රග්බි තරගාවලියේ දෙවන අදියරේ තරඟ මේ දිනවල පැවැත්වෙනවා. එහිදී කුසලානාංශයේ තරඟ වදින කණ්ඩායම් 6 අද සහ හෙට දිනේදී තරඟ වැදීමට නියමිතයි. ඒ අනුව වෙස්ලි විදුහල සහ ත්‍රිත්ව විදුහල අතර තරඟය අද පැවැත්වෙනවා. ඉසිපතන විදුහල සහ රාජකීය විදුහල අතර තරඟය මෙන්ම ශාන්ත පීතර විදුහල සහ ජහිරා විදුහල අතර තරඟය හෙට දිනේදී පැවැත්වීමට නියමිතයි. SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහයේ මීළඟ අවධානය ඔස්ට්‍රේලියානු ක්‍රීඩා පිටිය වෙතයි. ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර ඊයේ ලාහෝරේදී පැවති තුන්වන සහ අවසන් එක්දින තරගයෙන් කඩුලු 4ක ජයක් හිමි කරගත්තේ පාකිස්තානයයි. ඔස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහරදී ලබාගත් ලකුණු 157 කඩුලු 6ක් පමණක් දැවී පසුකර යන්නට පාකිස්තානය සමත් වුණා. තරගාවලියේ පළමු තරගයෙන්ද පාකිස්තානය කඩුලු 5ක ජයක් හිමි කරගත්තා. දෙවන තරගයෙන් ලකුණු 41ක ජයක් හිමි කරගන්නට ඔස්ට්‍රේලියාව සමත් වුණා. ඒ අනුව එක් දින තරගාවලිය 2-1 ලෙස ජයගත්තේ පාකිස්තානයයි. මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියට එක්වන 26 දෙනෙකුගෙන් සමන්විත ඔස්ට්‍රේලියානු සංචිතය පසුගිය දා නම් කළා. එන් ක්‍රීඩකින් 17 දෙනෙකුම ප්‍රථම වතාවට ලෝක කුසලානයක් නියෝජනය කිරීමත් විශේෂත්වයක්. මේ සඳහා ශ්‍රී ලංකේයේ සම්භවයක් සහිත ක්‍රීඩකයෙකු වන නිෂාන් වේලුපිල්ලේද එක් වී සිටිනවා. මේ අතර ඔස්ට්‍රේලියාව සහ මෙක්සිකෝ අතර පසුගියදා පැවති සුහද පාපන්දු තරගයෙන් ගෝල් 1-0 ලෙස ජය හිමි කරගත්තේ මෙක්සිකෝවයි. මෙවර ලෝක කුසලාන තරගාවලියට පෙර ඔස්ට්‍රේලියාව සහභාගී වන අවසන් ජාත්‍යන්තර සුහද පාපන්දු තරගය මෙල්බන් නුවර වේලාවෙන් එළබෙන ඉරිදා අලුයම 5ට ආරම්භ වනවා. ඒ ස්විට්සර්ලන්තයේ සමගයි. ඉන් අනතුරුව ජූනි 13 වනදා ඔස්ට්‍රේලියාව මෙවර ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු තරගයට තුර්කිය සමගින් මුහුණ දීමට නියමිතයි. පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සියලුම තරඟ ඔස්ට්‍රේලියාව තුළ නොමිලේ සජීවීව නරඹන්න SBS on demand වෙත පිවිසෙන්න. ඒ සමගින් SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය අදට අවසන් වනවා. නැවතත් හමුවන්නේ එළබෙන සිකුරාදා සුපුරුදු වේලාවටයි. එතෙක් ප්‍රාර්ථනා කරන්නේ ක්‍රීඩාශීලී සතියක්.
0: ජය පරාජය මැදින් ගලා යන සද්දින කෙළිබිමේ උණුසුම.
4: SBS සිංහල ගුවන් විදුලියේ සතියේ ක්‍රීඩා විග්‍රහය. අද දවසේ සුබරුදු පරිදි ක්‍රීඩා විග්‍රහය ඔබ වෙත ගෙනාවේ ලංකාවේ සිට මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. ඉතින් අද දවසේ SBS සිංහල වැඩසටහනේ අවසාන භාගයටයි අපි මේ පැමිණිලා තිබෙන්නේ. ඔබට මේ වැඩසටහන සමීප කළේ මම මෙල්බන් ගුවන්විදුලි සංකීර්ණයේ සිටයි. ඔබ දන්නවා SBS සිංහල කණ්ඩායම ඔබට වැදගත් තොරතුරු ඔබේ බසින් මව් බසින් ගෙන එන්නට ඉතාමත් අපකපවී වැඩ කරන බව. ඉතින් ලොව වටා තොරතුරු විශේෂාංගෙන් ඔබට පුළුවන් සිංහල භාෂාවෙන් ඔස්ට්‍රේලියාවේ සිටියත් ඔබට ලොව වටා තොරතුරු වලට සවන් දෙන්නට, ඒ වගේම දිනපතා දෙස් විදෙස් පුවත් සම්පිණ්ඩනය ඔබට දැනගන්නට පුළුවන් යාවත් කාලීන පුවත් SBS සිංහල පුවත් විකාශයට ඔබ සවන් දුන්නොත්, ඒ වගේම තමයි ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකේය ප්‍රජාවට විශේෂයෙන්ම වැදගත් වන තොරතුරු අපි ගෙන එනවා ඔබට කාලීන තොරතුරු විශේෂාංගය තුළින්. ඒ වගේම මෞබිමෙන් පුවත් ඔබ ලංකාවේ ප්‍රවෘත්ති ගැන අනිවාර්යෙන්ම උනන්දුවක් දක්වනවා. ඒ වගේම සතියේ ක්‍රීඩා විග්‍රහය අපේ ක්‍රීඩා ලෝලීන්ට, ඒ විතරක් නෙවෙයි අපේ විශේෂාංග අතර සුවමනස විශේෂාංගයේ තිබෙනවා ඔබට ඔබේ සෞඛ්‍ය තත්ත්වය නිසියාකාරව පවත්වා ගන්නට යාවත් කාලීන සෞඛ්‍ය තොරතුරු සමගින් වෛද්‍යවරුන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් සමගින් තමයි අපේ කණ්ඩායමේ විශේෂාංගය ඔබට ගෙන එන්නේ. සිනමා ලෝලීන්ට තරුෂි එක්ක තරු කතා විශේෂාංගය මේ ආකාරයට අපි වැඩසටහන් රසක් ඔබට ගෙන එනවා. ඉතින් ඒ වගේම අපේ වහරේ කතා අහුරක් වැඩසටහනේ අපිට පුළුවන් වෙනවා අපේ දරුදරියන්ට සුදුසු අපේ සිංහල භාෂාව පිළිබඳ දැනුම ඔවුන්ට ලබා දෙන්නට. ඉතින් ආරාධනා කරනවා මේ සුමිහිරු ගීතයට සවන් දෙන්නට මේ මගේමදෝ

මේ මියුරු ගීතයත් සමගින් අපි සමුගෙන යන්නටයි සෝදානම් වන්නේ. ප්‍රාර්ථනා කරනවා ඔබට සුවපර සතියන්තයක්. අද වැඩසටහන ඔබට ගෙනාවේ අපේ විධායක නිෂ්පාදක කස්සප සෙනරත් සමගින් මම අතිනි අමරසිරි.